ලම්බ ආදනීලනද සම්බෝතක මුඩු චර්ද පෙදා ජකු පෙවන පවද බෙදා තකෝකරු පහන අනමානත මහමූඩ කච්ච පෙදන ජන්නතයි මහදේව කෝකා හැත සදා සෙවෝ උන්දරංකාර කාචීනත නැහැ පෙවෝ